පාවුව සඳ ජප හමර රංගනාන පයිය සාධප සංජිහ භාරගගිය ගන ජහන කෝසා හර්ගනම් හ සංතෝසා ජිහ පෑඩ මහන්ඳපු බෑර හර්ගනම සංගජී අරහ.